ඉතිරිලා පොතේ කිස්පති රජිත සමාගමට පරලව තින් මාකලින් යනමු තින් මාක්ෂේ දෙල්තිසෙන්න අම්මන් තින් පොරකටලි